0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලි පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශා

ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදීකොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වීන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: අපි දැන් සුභාසින්සන පැදි ශ්‍රවණය කරමු.
1: සෙනසුමීරන් දොරටු ඇරිලා ලෝ සතුන් සිත් සිසිල්වේවා. සියලු දුක් දුම් නසිඳේවා. දහම් සුවඳින් හද නිවේවා. ගැටලු ඉඳ හිට නැගෙන තරමට

දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේවා.

නිවන්දක්නා ජාතිදක්වා ඔබ සැමට තුනුරුවනි සරණයි.

නිදාගෙන යලි අවදි වෙන තුරු උතුම් මහා සංඝ රුවනි සරණයි. සදාකාලෙන් සදාකාලිට

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂාන්ධකාර වින දෝෂාන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්

0: සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදිල ගුවන්විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
2: සුදිල
1: ගුවන්විදුලිය
0: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගෝනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන්විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන්විදුලිය

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
0: සුදිල

මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලියේ උදා වැඩසටහන සුදිල උදය සමගයි. දිනපතා උදේ 7 සිට පෙරවරු 8 දක්වා සුදිල උදය ගෝනට නැංවෙනවා. පිවිසෙන්න www.sudilaradio.com

සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදාගී කිහිපයකට සවන්

0: හැකි. මා ඒ සිහිපත් කළේ සිදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලිය සුදුල ගුවන් විදුලිය

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව. පින්වතුනි, බෝධිරාජ කුමාරයා ඉතාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය, මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතරා බුදුහාමුදුරුවෝ මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුවෝ වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි පාවඩේ ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතරා බුදුහාමුදුරුවෝ කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුබත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර, ඒ වගේම පුංචි පක්ෂීන්, ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම, බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. එනිසා පින්වතුනි, ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න එබඳු දෙයක් සිදු කරලා තිබුණොත්, එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත් පින්වතුනි, මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං, ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදය වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත්, කොයිතරම් ධනධාන්‍ය සම්පත් භවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

සදහවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.

ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ සැවැත්නුවර ජේතවන්නේ මහාවිහාරයේ වැඩඉන්නා දිනක පොසොල් මාරීතුමානන්ගේ දියණියක් වන සුමනා රාජකුමාරිකාවගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ සුමනා සූත්‍රයෙහි ගාථා පෙළයි මේ ප්‍රකාශ වුණේ. පින්නතුනි, තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් දවසක සැවැත්නුවර ජේතවනාරාමේ පිළිගනු පිණිස වැඩම කළසේක් නම් ඒ දවසේදී කෝටි සංඛ්‍යාත ජනකාවක් ඒ විහාර පූජා මහෝත්සවයට සහභාගී වුණා. එදා බුදුපාමොක් සංඝරෝණ පිළිගැනීමට පෙරමුණේ ගමන් කළ රාජකුමාර රාජකුමාරිකාවන් අතුරින් 500ක් රාජකුමාරිකාවන් සමඟ මේ සුමනා රාජකුමාරිකාව පෙරගමන් කරපු කෙනෙක්. ඒ වෙනකොට වයස 7යි. එදා සරුවඥන් වහන්සේ විසින් දේශනා කරන ලද මధుර මනෝහර ශ්‍රී සද්ධර්මයේ ඇසීමෙන් 84,000ක් දෙන මඟඵල නිවන් සාක්ෂාත් කළා. මේ සුමනා රාජකුමාරිකාවද සෝවාන් මඟඵල නිවන් ආબોධ කළා. මේ සුමනා රාජකුමාරිකාව නිතර නිතර බුදුබණ අසමින් ධර්මේ පාඩම් කරමින් ධර්මේ සජ්ජායනා කරමින් ආගමානුකූලව තරුණ වයේ පත්වෙන කාලයේදී ඒ ගෙදර තවත් දරු දෙන්නෙක් එකවර උපන්නා. එක දවසේ රාජකුමාරයා සහ දාසී පුත්‍රයෙක් මේ දෙන්න ශ්‍රමණ දිව්‍ය පුත්‍රෝ දෙන්නේ. ඒ කියන්නේ කාශ්‍යප බුදු ශාසනයේ අවුරුදු 20,000ක් මහානදම් පුරා දෙව්ලොව බුද්ධාන්තරයක්ම දෙව්සැප විඳලා ආපු දෙන්නේ. මේ දෙන්නට ජාති ස්මරණ ඥානය පහළ වුණා. මේ දෙන්න එකදා උපන් බැවින් දෙන්නම නාවල පොවල එකම කාමරයක සැතැප්පෙව්වේ. රාජකුමාරයා බොහෝම ලස්සන ශ්‍රී යහනක සැතැප්පෙව්වේ. දාසේ පුත්‍රයා ඒ කාමරයේ පැදුරු මාල්ලක සැතැප්පෙව්වේ. මේ දෙන්න මහා පුණ්‍යවන්තයෝ දෙන්නේ. දෙන්නට කතා කළ හැකි වුණා. රාජකුමාරයා තමන් සැතපී ඉන්න ශ්‍රී යහන දැකලා මං රාජකුමාරියෙක් නේද, රජගෙදර නේද මේ උපන්නේ කියලා තේරුම් අරගෙන කාශ්‍යප බුදුසසුනේදී එකට මහනදම් පුරාපු තමන්ගේ හිත මිත්‍රයා කොතනද කියලා බැලුවාම ඒ කාමරයේම පැදුරු මාල්ලක නිදාගෙන ඉන්නවා දැක්කා. දැකලා ඉතින් ආවාදයක් කරන්න කතා කළා. මිත්‍රයේ, ඔබට මං ඉදා සිව්වා නේද, සීලේ පමණක් රැක්කා මදි, දාන දී යුතුයි කියලා. ඒ මගේ ආවාදයෙන් නොපිළගෙන ඔබ අද මට වඩා පහත් තැනක ඉන්නවා නේද කිව්වා. එතකොට මේ දාසි පුත්‍රයාද නැනවත් කෙනෙක් නිසා කතා කළා, රාජකුමාරයේ මාන්‍ය ඇති කරගන්නට එපා. මගේ ශාරීරියේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුවක්. තමුන්නාසගේ ශාරීරියේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුවක්. ධාතු ස්වභාවයෙන් මේ වෙනසක් නැහැ. ඒ නිසා මාන්‍යයක් ඇති කරගන්න එපා කිව්වා. ඇත්තම මේ කතාව ඇහුනේ සුමනා රාජකුමාරිකාට පමණයි. සුමනා රාජකුමාරිකාව නැනවත් කෙනෙක් නිසා බුද්ධ ධර්මයේ ගොඩාක් දුරට දන්න නිසා මේ දෙන්නගේ මේ ස්වල්ප කතාවෙම තේරුම් ගත්තා. මේ දෙන්න මත් පෙර ජාතියක බුදු සසුනේ මහනදම් පුරාපු දෙන්නේ. දෙව්ලොව ඉඳලයි මේ ඇවිත් තියෙන්නේ. මේක ගැන සරුවඥන් වහන්සේගෙන් මම දැනගන්නට ඕනි කියලා තමන්ගේ මිතුරියන් 500ක් සමග යවනවන් 500කින් ගියා ජේතවනාරාමයට. සැබවින්ම යදුණක් තරම් කෙටි දුරයි තියෙන්නේ ඒ කාලේ හැටියට. අද නම් ඒ සැවැත්නුවරකේ නාරියේ ජේතවනාරාමයට සතුපුමක දුරයි තියෙන්නේ. මේ සතුපුමක දුර ගෙවාගෙන මේ පිරිස ඇවිත් ජේතවනාරාම දොරකොටුව ළඟ යානාවෙන් බැසලා කිසිම බියක් නැතුව බොහොම ගෞරවයෙන් භක්තිමත් දරු පිරිසක් හැටියට භාග්‍යතුන් වහන්සේ වෙත සමීප වුණා. වැඳ නමස්කාරයෙන් එකත් පසක වාඩි වෙලා බොහොම ගෞරවයෙන් වැඳගෙන ප්‍රශ්නයක් ඇහැවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, මට යමක් දැනගන්නට අවශ්‍ය වී තියෙනවා. යම් කිසි බුදු සසුනකදී ස්වාමීන් වහන්සේ දෙනම උතුම් ලෙස මහානදම් පුරනවා. දෙනමම සීලයෙන් සමානයි. එවාගේම ශ්‍රද්ධාවෙන් සමානයි. ප්‍රඥාවෙන් සමානයි. එයින් එක නම
තමන් පිළිසුඟාගෙන අනිකුත් සංඝයාට දන් දෙනවා. සාරාණීය වත පුරනවා. අනිත් නම භක්තග්ග වත පුරනවා. තමන් පිළිසුඟාගෙන තමන්ට යසන පමණක් පිළිගෙන වළඳලා මහණදම් පුරනවා. ස්වාමීනි, මේ දෙදෙනා වහන්සේ ඒ සසුනේදී රහත් නොවේ අධිගම නොලැබා දෙව්ලොව උපන්නොත් මේ දෙදෙනාගේ වෙනසක් තියෙනවද ස්වාමීනි? සරුවක්ඥන් වහන්සේ වදාළ අසුමනාවේ වෙනසක් තියෙනවා. මහණදම් පුරමින් සාරාණීවත සීරිතෙන් දන් දුන්න භික්ෂූන් වහන්සේ දේවත්වයට ගිය තැනදී අනිකුත් දෙවියන්ට වඩා දිව්‍යමය ආයසෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ඓශ්වර්යයෙන් මහේශාක්‍ය වෙනවා. දන් නොදුන්නා වූ භික්ෂූන් වහන්සේ දෙව්ලොව උපන්නාම දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් අල්පේ ශාක්‍ය වෙනවා. සාදු සාදු ස්වාමීනි, ඒක පැහැදිලි. ස්වාමීනි, ඒ දෙදෙනා යම් දවසක මනුලව උපන්නොත් දෙන්නගේ වෙනසක් තියෙනවාද? සුමනාවෙන් වෙනසක් තියෙනවා. පෙර ජාතියක සාදානීවත සීරිතෙන් දන් දුන්න භික්ෂූන් වහන්සේ දෙව්ලොවින් නැවත මනුලවට ආවම මනුෂ්‍යමය ආයුෂ වර්ණ සැප බල ඓශ්වර්යයෙන් මහේශාක්‍ය වෙනවා. දන් නොදුන්නා වූ තැනැත්තා ඒ සියල්ලින් අල්පේ ශාක්‍ය වෙනවා. සාදු සාදු ස්වාමීනි, ඒ දෙදෙනා යම් හේකින් පැවිදි වී බුදු සසුනේ මහණදම් පිරුවොත් වෙනසක් තියෙනවද? තේනවා සුමනාවෙනි. පෙර ජාතියේ දම් පින්කම් කළ භික්ෂූන් වහන්සේ නැවත මේ බුදු සසුනේ පැවිදි වුණාම බහුල වශයෙන් ආරාධන ඇතුව ප්‍රණීත ලෙසම සිව්පසේ ලබන්නෙක් වෙනවා. දන් නොදුන්නා වූ පෙර ජාතියේ දන් නොදුන්නා වූ භික්ෂූන් වහන්සේ මේ බුදු සසුනේ පැවිදි වුණාම බොහොම දුකසේ සිව්පසේ ලබා ගත යුතු වේදවා. ආරාධනා බොහෝම අඩුයි. උන්වහන්සේ සිය උත්සාහයෙන් තමයි සිව්පසේ සොයාගෙන ජීවත් වෙන්නේ. සාදු සාදු ස්වාමීනි, ඒ දෙදෙනා වහන්සේ උතුම් ලෙස මහණදම් පුරා යම් දවසක අරහත්ත්වයට පත් වෙනවා. අරහත්ත්වයට පත් වුණොත් වෙනසක් තියෙනවද ස්වාමීනි? සුමනාවෙනි, අරහත්ත්වයේ වෙනසක් නැහැ. යදිදං විමුක්තිය විමුක්තං, ඒ කියන්නේ නිවනින් නිවීමට පත් වුණා. නිවන් සෝයේ වෙනසක් නැහැ. නිවන් සෝයේ දුකසේ නිවන් ආબોධ කළා, සැපසේ නිවන් ආબોධ කළා. නිවනේ සැපයේ කහ සමානයි, ශාන්ති ලක්ෂණයයි. සමහර කෙනෙක් දුක්ඛාපටිපදා දන්දාබිඤ්ඤා වශයෙන් නිවන් දකිනවා. සමහර කෙනෙක් දුක්ඛාපටිපදා චිත්තාබිඤ්ඤා වශයෙන් නිවන් දකිනවා. සමහර කෙනෙක් සුඛාපටිපදා දන්දාබිඤ්ඤා වශයෙන් නිවන් දකිනවා. සමහර කෙනෙක් සුඛාපටිපදා චිත්තාබිඤ්ඤා වශයෙන් නිවන් දකිනවා. ඔය හතර දෙනාම ලබන නිවන එක හා සමානයි. එින් දුක්ඛාපටිපදා දන්දාබිඤ්ඤා කිව්වේ සිල් රකින්නේ බොහෝම දුකසේ, සමත වඩන්නේ බොහෝම දුකසේ, විපස්සනා වඩන්නේ බොහෝම දුකසේ. නොයෙක් ලෙඩ රෝගද, නොයෙක් අඩුපාඩුකම්ද, නොයෙක් උපක්ලේශයන්ගේ බාධාවන්ද නිසා බොහොම දුකසේ පිළිවෙත් පුරනවා. එවාගේම එයින් ලැබෙන ප්‍රතිඵලයක් බොහෝම ප්‍රමාද වෙනවා. එසේ නමුත් නිවන් දකිනවා. ඒ අත්තන්නේ කියන දුක්ඛාපටිපදා දන්දාබිඤ්ඤා වශයෙන් නිවන් දකින්නෝ. තා සමහර කෙනෙක් ඉන්නවා සසරදී දම් පින්කම් කළ අඩු නිසා බොහෝම දුකසේ මහණදම් පුරනවා. බොහොම දුකසේ සිව්පසේ ලබන්නේ. නොයෙක් ලෙඩ රෝග බාධකත් තියෙනවා. උපක්ලේශයන්ගේ පීඩාවන්ද බොහොමයි. නමුත් තමන් ලබන ප්‍රතිඵල ඉක්මනින් ලැබෙනවා. මාර්ගඵල ඉක්මනින් ලබනවා. ඒ අත්තන්නේ කියන දුක්ඛාපටිපදා චිත්තාබිඤ්ඤා කෙලවෙන්නොත් ඉන්නවා. තව සමහර කෙනෙක් ඉන්නවා සසරදී බොහෝම දම් පින්කම් කරලා තියෙනවා. සමත භාවනාවක් වඩලා තියෙනවා. ඒක නිසා ඒ ඇත්තෝ බොහෝම සැපසේ මහණදම් පුරනවා. හැම දෙනාගේම ගෞරවයට පාත්‍රෙමේ සුලභ වශයෙන් ප්‍රණීතව සිව්පසේ ලබනවා. ඒ වගේම නීවරණ යටපත් කරමින් සමාධි භාවනාව හොඳින් වඩනවා. නමුත් පෙර ජාතුල විපස්සනා වඩලා නැති නිසා මාර්ගඵල නිර්වාණය ලබන්න බොහෝම කල් ගත වෙනවා. ඒ අත්න්නේ කියනවා සුඛාපටිපදා දන්දාබිඤ්ඤා වශයෙන් නිවන් දකින්න. තව සමහර කෙනෙක් ඉන්නවා සතරනේ බොහෝම දම් පින්කම් කරලා තියෙනවා. සමත භාවනාවක් ඉහෙලටම දියුණු කරලා තියෙනවා. විපස්සනා භාවනාවක් ප්‍රගුණ කරගෙන තිබුණා සසරදී. ඒ මෑත්තෝ නිවන් දකින ආත්භාවයේදී බොහෝම සැපසේ කිසි අඩුපාඩුවක් නැතුව ප්‍රණීතව සැප විහරණයෙන් සිව්පසේ ලබනවා. එවාගේ හැමදෙනාගේ සිත් දිනාගෙන සැපෙන් ජීවත් වෙනවා. ඒකම නීවරණාදී උපක්ලේශයන් සුවසේ යටපත් කරමින් ධ්‍යාන අභිඥා ලබනවා. විපස්සනා භාවනාට යොමු වී තැනදී බොහෝම පැහැදිලිව ඉක්මනින් විපස්සනා වඩලා ඊටාම සුවසේ
ඉක්මනින්ම මාර්ගඵල නිවනට පත් වෙනවා. ඒකට කියනවා සුඛා ප්‍රතිපදා කික්පාබිඤ්ඤා එවන්නොත් ඉන්නවා. ඉතින් මේ විදිහට නිවන් දකින අය නිවන ලබා ගත්තාම නිවනේ වෙනසක් නෑ කියන එක පහදා දුන්නා. එතකොට මේ සුමනා කුමාරිකාව ප්‍රීති වාක්‍යයක් කිව්වා. දේන භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුෂ්‍ය භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි අලමේව දානානි ධාතුන් අලම් පුඤ්ඤානි සාතුන්. ස්වාමීනි භාගතුන් වහන්සේ දේවත්වයට ගිය දෙවියන්ටත් දිව්‍ය සම්පත් පිණිස පින පිහිටරෙනවා. මනුෂ්‍ය ලෝකේ උපන්න මිනිසයන්ට මනුෂ්‍ය සම්පත් පිණිස පින පිහිටරෙනවා. සසුන්ගත පැවිදි වූ පැවිදි උතුමන්ට උතුම් ලෙස මහණදම් පුරන්න පිනම පිහිටරෙනවා. අලමේව දානානි ධාතුන්. එනිසා ස්වාමීනි සෑම දෙනා විසින්ම දම් දීම කළ යුතුයි. අලම් පුඤ්ඤානි කාතුන් දානාදී කුසල් බොහෝසෙන් රැස් කටයුතුයි නියද කියන එක තමන්ගේ සතුට ප්‍රකාශ කරමින් කියා හිටියා. එවෙලාවේ සරුවඥන් වහන්සේද එය අනුමත කරමින් ඒව මේතන් සුමනේ දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුෂ්‍ය භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි අලමේව දානානි ධාතුන් අලම් පුඤ්ඤානි කාතුන්. එසේ ය සුමනාවෙනි දෙවියන්ට දිව්‍ය සම්පත් පිණිස පිනම උපකාර වෙනවා. මනුෂ්‍යයන්ටත් මනුෂ්‍ය සම්පත් පිණිස පිනම උපකාර වෙනවා. පැවිද්දන්ටත් සුවසේ පැවිද්දන් පුරන්ට පිනම උපකාර වෙනවා. සෑම දෙනා විසින්ම දම් පින්කම් කටයුතු කියා අනුශාසනා කරමින් මේ ගාථා පෙළ දේශනා කළා. යතා

මේ ගාථාවෙන් උපමාවක් දැක්වුවා. අසනස්වා බොහෝ දවසේ වලාකුළු නැති ගගන තලයෙහි පූර්ණ චන්ද්‍රයා උදා වී සියලුම තාරකාලන්ගේ ආලෝකය යටපත් කරමින් චන්ද්‍ර ආලෝකයෙන් මුළු ගගන තලය බබළුණුවා. මේක උපමාවක් කාටත් පැහැදිලි දෙයක්. තතේම සීල සම්පන්නෝ සද්දෝ පුරිස පුංගලෝ කම්මේ මච්චරිනෝ ලෝකේ චාගේන අතිරෝචති. එවගේම සීල සම්පන්න වූ බෞද්ධයා නැත්තම් ත්‍යාගවන්තයා තමන්ගේ නොමසුරු පරිත්‍යාග ගුණය නිසා මසුරු මලින් ගැවසේගත් මේ ජනතාව අතරට ඒ සියලුම දෙනා තමන්ගේ ත්‍යාග ගුණය යටපත් කොට තමන් බැබලීමට පත් වෙනවා. ඒ කියන්නේ පුන්සඳ මණලක් වාගේ දැබලෙනවා. තමන්ගේ පරිත්‍යාග ගුණය නිසා ගිය ගිය තැන උපනුපන් තැන අනිත් අයට වඩා සම්පත් ලැබෙමින් හැම දෙනාගේම ගරුත්වයට පාත්‍රවන්නෙක් වෙනවා. මේක ඒ උපමා සංසන්දනයයි. තවත් ගාථාවකින් තවත් උපමාවක් දැක්වෙනවා. යථාපි මේඝෝ තනයං විජ්ජුමාලී සතක්කුකු තලං නින්නංච පූරේති අභිවට්ටං වසුන්දරං. ඒ කියන්නේ ගගන තලයේ කළු වලාකුළු පිළිල අකුණු කුපරමින් භයානක මේඝ ගර්ජනා කරමින් ධාරා නිපාත වැස්සක් වහිනවා. මේ වහින වෙලාවේ පොළොව තලයේ තියෙන ඇල දොල ඩිං පොකුණු ගව් අමුණු මේ ඔක්කෝම යටපත් කරගෙන පිරිල ඉතිරිලා වතුර ගලාගෙන යනවා. මේක උපමාවක්. ඒවන් දස්සන සම්පන්නෝ සම්මා සම්බුද්ධ ශාවකෝ මච්චරින් අධිගණ්ණාති පංචඨානේහි පඬිතු. මේ වාගේ සම්මා සම්බුද්ධ ශ්‍රාවක වූ එවාගේම සීල සම්පන්න වූ දර්ශන සම්පන්න වූ ඒ කියන්නේ කුසලා කුසල කර්මයන්ගේ විපාක මැනවින් දන්න සමථ භාවනා විපස්සනා භාවනා වශයෙන් නුවණින් දැනගන්න නොමසුරු පරිත්‍යාගශීලී බෞද්ධයා තමන්ගේ නොමසුරුකම නිසා පරිත්‍යාගශීලී ගුණේ නිසා මසුරු මලින් ජවසිය ගන්න ජනතාව අභිභවාගෙන කරුණු පහකින් බැබලීමට පත් වෙනවා. ආයුනා යසසාචේමේ වන්නේ නැච සුඛේනච සේවේ භෝග පරිභූල්හෝ පෙච්ච සංගේච මෝදති. ඒ නොමසුරු ඥානවන්ත බෞද්ධයා පරිත්‍යාගශීලී ගුණේ නිසා අනිකුත් ජනතාව අතරේ ආයුෂයෙන් බැබලෙන්නෙක් වෙනවා. ආයුෂයෙන් අභිවෘද්ධියට පත් වූ මහේසාක්‍ය කෙනෙක් වෙන අනිත්‍යයට වඩා දීර්ඝාසු විඳිනවා. එවැගේම යසසෙන් යස පරිවාර සම්පත්තියෙන් අනිත්‍යයට වඩා විශේෂත්වයක් පත් වෙනවා. එවැගේම ශරීර වර්ණයෙන් හා ගුණ වර්ණයෙන්ද උසස් බවට පත් වෙනවා. එවැගේම භෝග සම්පත්තියෙන් උගස් උසස් බවට පත් වෙනවා. කායික මානසික සැපයෙන්ද අනිත්‍යයට වඩා උසස් ආයට පත් වෙනවා. සමේ භෝග පරිභූලෝ පෙච්ච සංගේච මොදති. ඒ විදිහට කරුණ පාටින් උසස් බවට අභිවෘද්ධියට පත් වෙලා භවයෙන් භවයට සුගති සම්පත් විඳලා එයින්ද නොනවතේ පරම සුගතිය වෙන ශාන්ත නිර්වාණ ධාතුවද සාක්ෂාත් කරන්නේ වෙනවා. මේකයි මේ ගාථා පෙළේ සාමාන්‍ය අදහස. මේ දේශනේ කරන්න විශේෂ හේතුව ඌයි අරු දරු දෙන්නනි. මේ දරු දෙන්නා බුද්ධාන්තරයක් දෙව්ලොව දෙව්සපවින්ද දෙව්ලොවදීත් මේ දෙන්නාගේ අඩු වැඩිකම් තිබුණා. දන් දුන්න භික්ෂුන් වහන්සේ දෙව්ලොවදී අනෙක් දෙවියන්ට වඩා මහේශාක්‍යයි. දන් නොදුන්න භික්ෂුන් වහන්සේ සීලේ නිසා දෙව්සපවින්ද අල්පේශාක්‍යයි. මේ දෙන්නා කාශ්‍යප බුදුසසුනේදී අවුරුදු 20000ක් මහණදම් පිරුවා. එයින් එදා රාජපුත්‍රයා ඒ 20000ක් අවුරුදු මුළුල්ලෙහිම සාරාණී වත පිරුවා. අනිත් භික්ෂුන් වහන්සේට කීප වාරයක් කිව්වා ඔබත් මෙහෙ කරන්න කියලා. නමුත් උන්වහන්සේ කිව්වා මම මහණෝනේ දන් දෙන්න නෙමෙයි සීලකින්ද කියලා. තමන් සීලේ පමණක් රැකගෙන හිටියා. නමුත් මේ දෙන්නම සද්ධායෙන් සීලයෙන් ප්‍රඥාවෙන් සමානයි. ඉතින් මේ දන් දුන්න භික්ෂුන් වහන්සේ පිරු සාරාණී වත කියන්නේ මේකයි. භික්ෂුන් වහන්සේ උදේ පාන්දරම වත් පිළිවෙත් නිමවා කර්මස්ථාන සීලසින් පිරිසුඟා වඩිනවා. පිරිසුඟාගෙන ලද දානයේ සංඝයා දන් වළඳන ශාලාවටගෙන මේ මගේ හිතවතා අහිතවතා කියලා බලන්නේ නැතුව කාටත් සාධාරණව තමන්ගේ පාත්‍රයෙන් දානි බෙදෙනවා. දානි වරුණාම අයත් පිරිසුඟා යනවා. අයමත් දෙනා දානි බෙදෙනවා. මේ මුදේ වරුවේම කරන්නේ පින්දපාත කරගෙන නැමේ සංඝයාට දන් බෙදෙනවා. සමහර දවස්වල තමන්ට දන් වළඳන්න කාලෙත් මදි වෙනවා. ඒ නමුත් එසේ කරනවා. ඔය විදිහට අවුරුදු 12ක් තිස්සේ මේ වත කඩන්නේ නැතුව කරතොත් ඒක සිද්ධි භාවයක් ඇති වෙනවා. ආනිසංස ලැබෙන්න පටන් ගන්නවා. කොහොමද ඒක සිද්ධ වෙන්නේ?
ඒ සාරාණ්‍යවත පුරණ ස්වාමීන් වහන්සේ තමන්ගේ පිණ්ඩපාත දානේ පාත්‍රය ගෙනල්ලා දානශාලාවේ තියලා සූර වේලා ගන්න හරි දානේ පිහදා ගන්න හරි සංපාසයෙන් හරි ශාලාවෙන් පිටතට වඩිනවා. අනිකුත් භික්ෂුන් වහන්සේලා දන්නවා මේ අසව සාරාණ්‍යවත පුරණ ස්වාමීන් වහන්සේගේ පාත්‍රය නේද කියලා සිය කැමැත්තෙන් බෙදා ගන්නවා. අර ස්වාමීන් වහන්සේ ශාලාවට පැමිණියාම පාත්‍රය බිඳක්වන්නේ බෙදාගෙන උන්වහන්සේ අදතුලින් සතුටු වුණොත් අනේ සාදු සාදු මගේ සබ්‍රාහ්මචාරින් වහන්සේලා මා කෙරේ තිබූ විශ්වාසය මට ලාභයක් මා පැමිණීමටත් පෙර මා කෙරේ විශ්වාසය මගේ දානේ පිළිඅරගෙන තියෙනවා කියලා හද හතතුලින්ම සතුට ඇති වුණා නම් අන්න වත සම්පූර්ණයි. යම් හේකින් හිතේ අමනාපයක් ඇති වුණොත් ඇයි මං එන්නේ ඉස්සර මේක බෙදාගත්තේ මග අතින් මේක බෙදන්නේ කියලා හිතාගෙන හරි වචනින් හරි කියලා හිත අපිරිසුදු වුණොත් මොකද වෙන්නේ? තව අවුරුදු 12ක් පුරන්න ඕනේ නොකොඩවා. නමුත් අවුරුදු 12කින් මේ වත සම්පූර්ණ වූ භික්ෂුන් වහන්සේ නමක් නම් එදා පටන් උන්වහන්සේට ආනිසංස හතරක් ඒ ජීවිතයේම ලැබෙනවා. ඒ මොනවාද ආනිසංස හතර? කවමදාකවත් දානේ වරදින්නේ ලැබෙන දානයේ දහස් ගණන් භික්ෂූන්ට බෙදා දෙන්න පුළුවන් ගන්න හැඳ පිරෙනවා. මේ එක ආනිසංසය. දෙවෙනි කාණේ තමයි සංඝයාට සංඝික පූජාවක් කරන තැන උතුම්ම වස්තුව උන්වහන්සේට ලැබෙනවා. අනික් කාණේ තමයි දුර්භික්ෂ අවස්ථාවලදී. දුර්භික්ෂ අවස්ථාවලදී මිනිසයන් නෙමෙයි දෙවියන් පවා දන් දෙනවා. ඒකට මේ කාරණා හතරයි. කවදාකවත් දාන වර්ධින්නේ කියන එකයි. පාත්‍රයට ගන්න ලද දාන වස්තුවෙන් දහස් ගණන් සංඝයාට බෙදා දෙන්න පුළුවන්. ඒ වගේම සංඝික පූජාවේදී අග්‍රගන්නේ වස්තුව උන්වහන්සේට ලැබෙනවා. දුර්භික්ෂ අවස්ථාවේ දෙවියන් පවා දානේ පිරිනමනවා. මේ තමයි ආනිසංස හතර මේ ජීවිතේම ලැබෙනවා. සතර කොහොම ලැබෙයිද? අපේ බුදු සසුනේ ශ්‍රී ලංකාවේ සිදුවීම් ගැන නිදසුන් කළා තියෙනවා. කියන ගාමකෙන ගම්මානෙක හිටියා ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ මේ සාරාණීවත හොඳින් පුරලා තිබුණා. 69 භික්ෂුන් වහන්සේලා චාරිකාවක වඩින්නේ මේ ස්ථානෙට මේ සෙනසුන තියෙන ගම්මානෙට පින්දපාති වැඩියා. දේවල් 1000ක් තරම් තියෙන එක ගෙදරකින්වත් දන්වැන්දක් උන්වහන්සේට ලැබුණේ නැහැ. පස්සේ මේ සෙනසුනට පිවිසුණා. අර සාරාණ්‍යවත පිරිව ස්වාමීන් වහන්සේ මේ ආගන්තුක සංඝ පිරිස පිළි අරගෙන වඩා හිඳවලා වැඳලා හැම ස්වාමීන් පින්දපාති ලැබුණාද? තා වෙලාව තියෙනවානි කිව්වා. ස්වාමීන් වහන්සේ වැඩෙන්ද මම පින්දපාති අරගෙන එන්නම් කියලා පාත්‍ර චීවර දරව පින්දපාති පිටත් වුණා. එකම ගෙදරකටයි වැඩියේ ප්‍රණීත පින්දපාත දානේ පාත්‍රයේ පිරිලම ලැබුණා. ඒ පාත්‍රයේ ගෙනල්ලා අර 69ක් සංඝයාට බෙද බෙදා පිළිගැන්නුවා. ගන්න හැඳ පිරෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා මූණෙන් මූණ දැලුවා. ඒ කියන්නේ මොන්වහන්සේ අභිඥාලාභී කෙනෙක්ද මේ පාත්‍රයෙන් ගන්න හැඳ පිරෙන්නේ අඩුවක් නැතුව බෙදන්නේ කියලා. පස්සේ මේ ගුණවත් ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීනි සැක හිතන් දෙපා. මං අභිඥාලාභියෙක් නෙමෙයි. මම සාරාණීවත පිරූ කෙනෙක්. එනිසා ස්වාමීනි මට කවදාකවත් දානේ වරදින්නේ නැහැ. එවන්නේ මගේ පාත්‍රගත දානවත්වෙන් කැමති තාක් දෙනාට බෙදා දෙන්න පුළුවන් හිස් වෙන්නේ නැහැ. එනිසා සැක නැතුව මේ කැප දානයක් පිළිම් වළඳන් දෙකියෝ. තුන්නාසලා දන් වළඳලා ස්තුති කරලා තින්න සාදු සාදු සත්පුරුෂයේ ඔබ වැනි උතුමන්ට මේ වගේ ගුණ පිරීම වැදගත් තව තවත් දියුණු වේවා කියලා ආශිර්වාද කළ උන්වහන්සේ පිටත් වුණා. ඔය කාලේ හරියටම මහා දාඨක මහා නාග රජතුමාගේ ගිරිමන්ද පූජා උත්සවය තිබිච්ච කාලයක්. ගිරිමන්ද පූජා කියන්නේ මිහින්තලාවේ තේන චෛත්‍ය ගොඩනංවා කොත් පලන්දවල ලංකාව පුරාම ඉන්නේ සීලෝම සංඝයා වැඩම කෙරෙවුවා මිහින්තලාවට. මිහින්තලාවට වැඩම කළ 7000ක මහා පින්කම් පෙළක් සිද්ධ කළා. ඒ 7 වෙනි දවසේදී තුන්සූරු ආදී සංඝයාට බෙදා දෙනු ලැබුවා. ඒ දවසේ මේ සාරාණිවත පුරාප ස්වාමින් වහන්සේත් ඔය සංඝ පිරිසේ හිටියා. උන්වහන්සේ පිරිකර බෙදෙන ඇමතිතුමා ළඟට ගින් අහලා තියෙනවා මේ පිරිකර භාණ්ඩ අතරේ මොනවද වටිනාම දේ කියලා. කිව්වා ස්වාමීනි මේ කියනවා ලක්ෂයක් අගන වටිනා පලසක්. එහෙනම් මොන්නේ ඒක මටයි ලැබෙන්නේ කිව්වා. ඉතින් මේ ඇමතිතුමා රජතුමාට දැනුම් දුන්නා මේ තා වැඩිහිටි ස්වාමින් වහන්සේලා සිටින්නේ නවක භික්ෂුන් වහන්සේ නමක් මෙහෙම කිව්වයි කියලා. රජ්ජුරෝපේ එහෙම කරන්න එපා. මේ වටිනා භාණ්ඩය සංවිස්තරේ ස්වාමින් වහන්සේට පිළිගන්වන්න වෙන් කළ කියන්නේ කිව්වා. ඉතින් වෙන් කරලා කිව්වා. නමුත් දැන් වස් ගණන් අනුව තමයි සිවුරු පිළිකර බෙදන්නේ. ඒ කියන්නේ 100ක් වස් පිරුණු, 90ක් වස් පිරුණු, 80ක් වස් පිරුණු, 70ක් වස් පිරුණු,
හැටක් වස් කරන ඔය විදිහට ඉහළ මට්ටමේ ඉඳලා වස් ගණන් අනුව ස්වාමින් වහන්සේලා එතෙන්ද පමුණුවමින් පිරිකර බෙදාගෙන බෙදාගෙන ගිය. එවෙනකොට මේ සානානිවත පුරාප ස්වාමින් වහන්සේගේ වාරේ එනකම් අර සලුව අතතාවේ නැහැ. ඒ සලුව අතතාවේ නැහැ. නමුත් මේ ස්වාමින් වහන්සේ ඉදිරියට එනකොට මෙන්න ඉබේම සලුව අතතාවා. පස්සේ එමෙදතුමා ස්වාමින් වහන්සේගේ මුහුණ බැලුවා මැත්තට ඊයේ කතා කරපු ස්වාමින් වහන්සේ. තජිරුවන්ට දැනුම් දුන්න මෙන්න මේ ස්වාමින් වහන්සේ තමයි වේලාසනින් කිව්වේ තමන්ට මේ වටිනා දේ ලැබෙනවා කියලා උන්වහන්සේ වෙලාවටයි මේක අතර ලැබුණේ කියලා. පස්සේ රජුරෝ මේ ස්වාමින් වහන්සේ පසකට වැඩම කරවාගෙන ගෞරවයෙන් වැඳලා ඇහැවා ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ කල්යතුව මේ දේ ලැබෙන බව කොහොමද දන්නේ? මහරජ මම දිවස් සැටි අභිඥාලාභී කෙනෙක් එහෙම නෙමෙයි. මම සාරාණිවත කුරුල්ලෙක් කියනවා. මම සාරාණිවත පිනීමේ ආනිසස නිසා මට මේ පූජා වස්තු බෙදෙන තැන්වල අග්‍රගන්නේ දේ ලැබෙනවා. හැබැයි මහරජ මම මේවා පාවිච්චි කරන්නේ නැහැ. මේ මගේ උපාධ්‍යයන් වහන්සේට, ආචාර්යයන් වහන්සේට, නැත්තම් සංඝ භාරය උසලන සංඝ ඉස්තවරයන් වහන්සේලාට තමයි මම මේවා දෙන්නේ. මම ඉතින් මට යැපෙන දේකින් මම ජීවත් වෙනවා. තවදාකවත් මම මේ වටිනා වස්තු පූජා පරිහරණය කරන්නේ නැහැ. සාදු සාදු ස්වාමීනි ඔබ වහන්සේලා වැනි උතුමන් මේ බුදු සසුනේ වැඩි ඉඳීම අපට ලොකු ධර්ම ලාභයක් කියලා ඒ සංවයි තවත් බොහෝ පිරිත අයුන්වහන්සේට බාර දුන්නා. මේ වාගේ තමයි සාරාණිවත පිරුවාම පූජා බෙදෙන තැන්වලදී අග්‍රගන්නේ පූජා වස්තු උන්වහන්සේට හිමි වෙනවා. ඔය වගේම දුර්භික්ෂ අවස්ථාවලදී කවදාකවත් දන් වරදින්නේ නැහැ. දෙවියෝ දන් දෙනවා. අපේ ලංකාවේ බැමිණිතියා සාය කාලයේ ආසන්නව ලොකු විපතක් සිද්ධ වුණානේ ලංකාවටම. ඔය අතර භාතරගාම කියලා ගම්මානයක් තිබුණා. අදත් මේ ගම්මානේ තියෙනවා අම්බලන්තොට සමීපේ. භාතරගාම කියන්නේ අද බැරගම. ඒ බැරගම ඇසුරු කොට හිටියා භික්ෂුණීන් වහන්සේලා 12 නමක්. ඒ 12 නමගෙන් ප්‍රධාන භික්ෂුණීන් වහන්සේ නාගා ඉෂ්ඨවිරීන් වහන්සේ. උන්වහන්සේ මේ සාරාණිය වත කුරල තිබුණා. උන්වහන්සේගේ සහෝදරියක හිටියා නාංග ඉෂ්ඨවිරයන් වහන්සේ කියලා වෙන තැනක මහානදම් තියෙනවා. උන්වහන්සේ ළඟත් 12 නමක් ඉන්නවා. ඉතින් එක දවසක් මේ ගම්මානේට හොරු පැනලා මුළු ගමම විනාශ වෙලා ගම්මුන් සීසීකට ගිහිල්ලා. උදේම සාමණේරින් වහන්සේලා මේ නාගයිස්තරින් වහන්සේට කිව්වා ආර්යාවනි අද ගමේ කිසිම හොල්මනක් නැහැ. අපි ගිහින් බලන්නම් කියලා ගියා. දැල්වම ගම ඔක්කොම පාළුයි. ඇවිල්ලා කිව්වා ආර්යාවනි දැන් නම් අපට පින්දපාත යන්න තැනක් නැහැ ගම ඔක්කොම පාළුයි කිව්වා. දැන් ඔය ඇත්ත දුක් වෙන්න එපා. අපි සීල රැකලා තියෙනවානේ මහන්දාම් පුල්ලා තියෙනවානේ සාරාණිවත පුල්ලා තියෙනවානේ තම තමන්ගේ ප්‍රතිපත්තුල ඉඳලා ඉන්න නිහඬව අපි වෙනාට පින්දපාත ලබා ගමු කියලා කවුරු සංසිඳවාගෙන නියමිත වෙලාවට එතන තියෙන කිට්ටුව සමීපව නුගගහ ওই නුගගහ ළඟට පින්දපාත වැඩියා. ඒ නුගගහේ අධිගුරුත දේවතාවා මිනිස් වෙසින් බිමට බැහැලා මේ 12 නමතම දානේ දුන්නා. හරියටම ඒ වෙලාවේ අර නාග ඉස්තවෙනියන් වහන්සේ තමන්ගේ 12 නමක් පිරිසෙක් තමන්ගේ ගමටත් කුරුංගෙන් පීඩාවක් නිසා ගම රට ඇත්තර දාලා ගමදෙව යන්න යන ගමනකදී තමන්ගේ සහෝදරී තුමිය වෙන මේ නාගා ඉස්තරින් වහන්සේ ඉන්න ආශ්‍රමයට ආවා. ඇවිල්ලා කිව්වා අපි මේ පිටත් වෙන අපේ ගමටත් හානියක් වෙලා ඒ නිසා අපි දැන් ගමදෙව යනවා. නෑ ස්වාමීනි වඩින්න එපා. මේ අපි ළඟ දාහනේ තියෙනවා. ඒතොර ස්වාමීන් වහන්සේ කිව්වා භික්ෂුණීන් වහන්සේලාගේ දාහනේ භික්ෂුන්ට කැප නෑනේ. මගේ සහෝදරිය වුණත් දැන් භික්ෂුණීන් වහන්සේ නමක්. දැන් ඒක මට කැප නෑ ඔය දානි. නෑ ස්වාමීනි මේක බොහෝම කැපයි. මේ බලන්නේ කියලා අහසට දැම්ම පාත්‍රය. පාත්‍රය අහසේ රැඳුණා. ඒ කිවානේ ආර්යාවෙනි අහසේ රැඳුණත් ඔය පාත්‍රයෙන් දානි මම නම් ගන්නෙ නෑ මම යනවා. ඒතෝට ඕක බලන්නේ කිය අදෘශ්‍යමානව අර වෘක්ෂ දේවතාව. මිනිස් වෙතින් බිමට බෑ නෑ වැන්දා. වැඳලා කිව්වා ස්වාමීනි ස්වාමීන් වහන්සේ මේ දානේ බාරගත්තනම් යන්න ආරිනවා. ස්වාමීන් වහන්සේ දානේ බාරගත්තේ නැත්ේ ජීවිතය ගැන පවා නොතක. ස්වාමීන් වහන්සේ වැනි සිල්ලුතුන් ඉන්නවා නම් බුදුසසුන දැබලෙනවා. ස්වාමීන් වහන්සේ 12 නමක් මේ විසුණීන් වහන්සේලා 12 නමක් යන්තා කලක් මේ වැඩේ ඉන්නාසේක් නම් මම දන් දෙනවා කොහොමවත් වඩින්න එපා කියලා දේවතාව ආරාධනා කරලා රේ ඒ සංඝ පිරිසට දානේ දුන්නා. ආචාර්යයයි නේද? අද නම් ඔව අහන්නත් නැහැ. දැන් මේ 24 දිනාට වහන්සේටම මේ දේවතාවා දිනපතාම 12 අවුරුද්දක් දන් දීලා තියෙනවා. ඒ ඔක්කොට මේ හේතුව අර
නාග ඉස්තරීන් වහන්සේ දොළොස් අවුරුද්දක් තිස්සේ සාරාණිවත පිරිමේ ආනිසස්සය. මේ විදිහට දුරුභික්ෂ අවස්ථාවලදී දේවතාවෝ පවා දන් දෙන බවට සාධකයක් මේ සිද්ධිය. මේට අරුදු 2000කට ඉස්සෙල් සිදුවෙච්ච දෙයක්. දැන් ඉතින් මේ අනුව සලකා බැලීමේදී අර රාජපුත්‍රයෙක් වශයෙන් උපන්න පුණ්‍යවන්තයා එදා කාසේ බුදුසසුනේදී දොළොස් අවුරුද්දක් නෙමෙයි ජීවිතාන්තයේ දක්වාම සාරාණිවත නොකොඩවා පිළුවා. එනිසා තමයි දෙව්ලොව ගිහිල්ලා මිච්ඡර සම්පත් විඳලා මනුලොවට රජකුමරෙක් වුණේ. නිකං රජකුමරෙක් නෙමෙයි. ඒ කියන්නේ රටවල් පහකට අධිපති අධිරාජ කෙනෙකුගේ පුත්‍රයෙක් වෙලා තමයි උපන්නේ කොසෝ රජුරන්ගේ දරුවේ. හැබැයි මේ දරුවා රජකම් කරන්න උපන්නා නෙමෙයි නිවන් දකින්න උපන්න දරුවේ. අනින් භික්ෂූන් වහන්සේ තමන් දන් දුන් නුදුන්නා විතරයි අනි සියලුම ප්‍රතිපත්ති කුරලා තිබුණා. එනිසා තමයි දෙව්ලොව හිටියේ. නමුත් අල්පේ ශාක්‍යයි මනුලොව තාම 16 පුත්‍රයෙක් හැටියට අල්පේ ශාක්‍ය ජීවිතයකට පත් වුණා. නමුත් මේ දෙන්නා තරුණ වියේදීම බුදු සසුනේ පැවිදි වුණා. පැවිදි වෙලා සෝකලිස්සව කෙලෙස් නැසා අරිහත්ත්වයේ සාක්ෂාත් කළා. අර සුමනා රාජකුමාරිකාවගේ වැදගත් ප්‍රවෘත්තියක් කෙනෙක් අපට ආදර්ශයක් වෙනවා. මෙන්න සුමනා රාජකුමාරිකාව මේක මහා කල්ප 91කට ඉස්සර ඒ සිටු කුමාරිකාව. ඒ කියන්නේ අපේ

ගන්ධ කුටියේ දක්වාම වෙනම වේදිකාවක් හදලා ආවරණය කළ දෙපැත්තෙන් කාටවත් පේන්නේ නැතුව ආවරණය කළ රජමැඳුරෙන් බුදුමැඳුරට බුදුමැඳුරෙන් රජමැඳුරට වඩින හැටියට සකස් කළ දිනපතාම දම් පින්කම් කරනවා. නගරවැසියන් දකින්නවත් නැහැ. නගරවැසියන් දකින්න වෙනවා නම් සරුවක්යන් වාසේ කැමැත්තෙන් වැඩියොත් තමයි. පින්දපාතර නම් පින්දපාත දෙන්නයක් ලැබෙන්නේ නගරවැසියන්. පස්සේ නගරවැසියෝ බොහෝම යාඥා කළ රජුරුවන්ගෙන් අවසර ගත්ත මාරුවෙන් මාරුවට දාන දෙන්නේ. 1000ක් රජුරු 1000ක් නගරවැසියෝ. හිතයි නගරවැසියන්ගේ දාන කියන පළවෙනි දාන වාර දවසේදී අර මං මුලින් සඳහන් කළ සුමනා කුමාරිකාවගේ මෞතමිය හඳන්ඩ ගත්තා. සුමනා සිටු කුමාරිකාවගේ මෞතමිය සිටු දේවිය. සුමනා ඇසුවා, අම්මයයි අනන්නේ, අනේ දරුව, ඔබේ පියාද ජීවතුන් අතර හිටියනම් 1000 මේ නගරවැසියන් විසින් කරන දාන සංවිධානයේ පළමිනි දන් හැන්ද නිල වශයෙන් බෙදා ලැබෙන්නේ පියාණන්ටයි. අද අපතේ වාසනාව නැති නිසා දුකයි කිව්වා. නේ අම්මේ අඳන්න එපා, මම ඒක කරනවා. මගේ පියාණන් වහන්සේ විසින් කළ යුතු පළවෙනි දන් හැන්ද මම බෙදන්නම් අම්මේ. අම්මා දුක් වෙන්න එපා, බලන්න අපි ඒක කරන ඇති කියලා අම්මා සතුටු කරවල මේ සුමනා සිටු කුමාරිකාව නැනවත් හිටිය කෙනෙක් නිසා තමන්ගේ මිතුරුයන් රාශියක් ගෙන්නගෙන ඒත් සමඟ තමන්ගේ සිටු මාලිගාව අභියස අවට පරිසරයේ බොහොම වවල තිබුණ සමම්පිච්ච මල් දස් බොහොම සමම්පිච්ච මල් පිපෙනවා. ඉතින් හෙට පිපෙන්නේ තියෙන සමම්පිච්ච මල් කැකුළු ඔක්කොම නෙලාගත්තා. නෙලාගෙන මල් වඩමක් ගොතාගත්තා, ලොකු මල් වඩමක්. දැන් තමන්ගේ මෑණියන්ට කියලා 3 අවුරුදු පැරණි සුවඳ රත්හල් හාල් අරගෙන පැන්නුමුසු පැණිත චතුමඳුර මිශ්‍ර කිරිබතක් හදාගත්තා. මුළු රාත්‍රියම මං හිතෙනව අවදියේ. අලියම් කාල වෙනකොට කිරිබත හදලා බොහොම සුවඳවත් සුවඳ විහිදෙන දිව්‍යමය භෝජනයක් පාගේ බොහොම ප්‍රණීතව මේ ආහාරය සම්පාදනය කළ රිදී භාජනයක බහා රිදී පියනකින් වහලා ඒක මැදි වෙන්න ඔටුන්නක් හැදේට මල් වැඩමින් එතුවා. මල් වැඩමින් ඔතන කාටත් නින්න හරියට ඔටුන්නක් වාගේ මල් ඔටුන්නක් වාගේ. උදේ පාන්දර මෑණියන්ට අතගස්සලා මෑණියන්ගේ පතුල් වැඳලා තමන්ගේ මිතුරියන් එක්කම කෙසේ තියාගෙන බුදුගුණ කියව කේවා බුදුගුණ කියව කේවා පාරට බැස්සා. හැබැයි උදේ වෙනකොට බම්බෙන් බමේට මේ මුරකරුවන් කියලා කාටවත් ඒ බුද්ධ වීතියට ඇතුල් වෙන්න තහනම්. ඒ කියන්නේ මේ නගරවැසියන් දෙන දානෙට බාධාවක් නොවුණු නිසායි ඒ ආරක්ෂාව කළ තියෙන්නේ. මේ සුමනා රාජකුමාරිකා බුදුගුණ කියවමින් මෙනෙහි කරමින් මේ යන්නේ මගේ සියාතෙන්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ දානේ සියාතෙන් පළමු කොට පූජා කරගන්න ලැබේවා කෙන ප්‍රතුම සිතේ දරාගෙන. ඉතින් මෙතුමේ යනකොට අර පාර අහුරාගෙන ඉන්න අයට කතා කළා. මාමේ මාමේ, මගේ ඉසේ මල් ලොටුන්නක් තියෙනවා, මල් පූජා කරන්න බාධාවක් නැහැ නේද? හොඳයි දරුව, මල් පූජා කරන්න පුළුවන් කියවාම ඒ වීථියට ඇතුල් වෙන්න දුන්නා. ඉතින් මෙතුමේ වීථියේ දිගේ දැන් යනවා. යනකොට මෙන්න ලෞතුලා බුදුපියාණන් වහන්සේ 68 ලක්ෂයක් රහතන් වහන්සේ සමඟ සවනක්ගෙන බුදුරැස් මාලාවෙන් බැබලේ බැබලී වඩිනවා. මෙතුමියට කියන්ත බැරිතරම් පස්වනක් ප්‍රීතියෙන් පිරි ඉතිරි ඉදිරියට පියමන් කරමින් අයිනිත වුණා. අයිනිත වෙලා තමන් දනගාගෙන වැඳගෙන හිතින් ආරාධනා කළා, "නේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ දීර්ඝ සංසාරයේහි කල්ප අසංක ගණනාවක් තිස්සේ ඇස්සෙස් මස්ලේ අමුදරුවන් රාජපවා දන් දෙමින් සමත්‍රිංසත් පාරමී පුරා ලෝතුරා බුදුහි වදාළසේ කපවැන්නන්ද පිහිටවනු පිණිස නේද? ස්වාමීනි, මගේ පියාණන් වහන්සේට පින් පිණිස, මගේ මෑණියන් වහන්සේට සතුටු වීම පිණිස, මට නිවන් සුව පිණිස, මගේ දෑපින් සකස් කරගන්නා ළගමේ ප්‍රණීත ශීර පායාසයේ මේ මල් ඔටුන්න ශ්‍රී හස්තෙන් පිළිගන්නා සේක්වා" කියන අදිෂ්ඨානය යුතුව වැඳගෙන හිතින් ආරාධනා කරමින් හිටිය. ලෝතුරා බුදුපියාණන් වහන්සේ උතෙන් වඩිනකොට මෙතුමිය බොහොම ගෞරවයෙන් ශ්‍රී හස්තයට මේ භාජනය පිළිගැන්නුවා. සරුවක්යන් වහන්සේ මේක අතගස්සලා කෙනෙකුට බාර දුන්න මේක දානශාලාට ගෙනියන්නයි කියලා. මෙතුමිය බුදුපාමුල වැඳලා තමන්ගේ ප්‍රාර්ථනා ඔක්කොම සිතින් සිතාගත්තා. "මේ කුසල බලෙන් මගේ පියාණන්ට අමා මහ නිවන් සුවත් වේවා. මගේ මෑණියන්ට මතු සසරදී අමා මහ නිවන් සුවත් වේවා. මට මේ කුසල බලෙන් උපනුපම් භවයක් පාසා සමම්පෙච්ච මල් වැනි වසේවා.
සුමනා නමම ලැබේවා. මතු අනාගතයේ හත් අවුරුදු වාසයේදී

0: එවැනි අඩු වයසේදී නමුත් මට බුදු සසුනේකදී අමාමහ නිවන්සුව ලබන්න හේතු වේවා මේ විදිහට ප්‍රාර්ථනා කරගෙන පසෙකට වුණා. සරුවක්ඥන් වහන්සේ දානශාලාවට සපිරිවරින් වැඩියා. දැන් බෙදන්න සූදානම් වෙන වෙලාවේදී දාන සංවිධායකයන්ට නියම කළා මගදී මල්ලු තුනක් පූජා කරන්නේ දුනේක විවෘත කරන්නයි කිව්වා. විවෘත කළ බානුවට බොහෝම සුවඳ වාහනේ වෙන්නේ ශීරපායාසේ. ඉතින් පියන විවෘත කරලා බෙදන්න පටන් ගත්තා. සරුවක්ඥන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් අර කුමාරිකාවගේ හිතේ පිනේ මහිම බලයෙන් බුද්ධ ප්‍රමුඛ 68 ලක්ෂ්‍ය සංඝාට මේ කිරිබතෙන් බෙදන් ලැබුණා. මොනතරම් පුදුම ආශ්චර්ය සිදුවීමද. ඒ කියන්නේ චේතනාව පිරිසුදු නම් හිතන දේ සිදුවෙන හැටි මේක ආශ්චර්ය දෙයක්. ඉතින් මේ මහා පින්කම කරගත්ත ඒ සුමන රාජකුමාරයාකා මේ ඒ කාලේ මිනිස්යන්ගේ පර්මාසාරදු 80000ක් තිබුණා. ඒ කාලේ පුරාම අප්‍රමාණ කුසල දස්පත් කර ගනිමින් ආයු කෙලවර දෙව්ලොව උපන්නා. උපන්න තැනදී යදුනාත්මානේ සමම්පෙච්ච මල් වැහි රැස්සා. සුමනා නමම ලැබුණා. ඔය විදිහට දෙව්ලොව මනුලොව බමලොව සැරිසරමින් ඒ මහා කල්ප 91 ඇතුළත සතර ආපායන් සදාට අතමෙදී සුගති සම්පත් විනිමින් ඇවිල්ලයි මේ රජවාසලේ රජකුමරියක් වෙලා උපන්නේ. අර සරුවක්ඥන් වහන්සේ ජේතවනාරාමේ පිළිගන්ට වඩින දවසේ පෙරගමන් කළා. එදවසෙදීම සෝවාන් ඵලයට පත්ුනේ හත් අරුදු වාසයේදී. මෙන්න මේ වාගේ ආශ්චර්ය පුණ්‍යාත්මේ ජීවිත ගැන අපට කොතෙකුත් සඳහන් කරන්න පුළුවනි. ඒ සියල්ලෙන් අපට පැහැදිලි වෙන්නේ කරන කුසලයන්ගේ ශක්තිය භවයක් පාසා තමන්ගේ සෙවණැල් ලැබීම පසුපස ඇවිල්ලා තමා සිතන පතන ලෞකික ලෝකෝත්තර සම්පත් ගෙන දෙන බවයි. එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා මා භික්කවේ පුඤ්ඤානම් භාවිත්තේ මහණෙනි පින්කම් වලට භය නොවෙත්වා. සුඛසීතං භික්ඛවේ ආදිවචනං යදිදම් පුඤ්ඤානීති. මහණෙනි මේ පින කියන්නේ සැපයට නමක්. එනිසා පිනට භය නොවෙත්වා කියලා අනුශාසනා කළ තියෙනවා. මෙතන වැදගත් වචනයක් තමයි හඳුන්වන්න තියෙනවා. මේ කාලේ මේ පිනයි කුසලයයි කියලා දෙකක් කියලා බොහෝ දේශකයන් වහන්සේලා හඳුන්වන්නට මහන්සි ගන්නවා. නමුත් පිනේ කුසලේ කියන්නේ සැබවින්ම සිත පිරිසුදු කර ගැනීම එකම ධර්මතාවයක නමකුයි. පහනක් ගල්වන වෙලාවේ පෙරපසු නොවි ක්‍රියාකාරී දෙකක් සිද්ධ වෙනවා අපි දන්නවා. පහනේ එළිය පැතිරෙනකොට ඒ මොහොතේම අඳුර නැති වෙනවා. නමුත් මේ එකම පහනට නම් දෙකක් ඒ නිසා භාවිතා වෙනවා. ඒ මොනවාද? එළිය පැතිරෙන අර්ථයෙන් අපි පහනට සිංහලෙන් පහන කියනවා. පාලියෙන් දීපෝ ප්‍රදීපෝ පජ්ජෝතෝ මේ නම් භාවිතා කරනවා. එවාගේම අඳුර නැසන අර්ථයෙන් මේකට කියන තම උනුද තම දන්සී කියලා. ඇයි මේ එකම පහනට නම් දෙකක් ලැබුණේ? ක්‍රියාකාරී දෙකක් එකවර සිද්ධ වෙන නිසායි. ඒ වාගේ ධනක් දුන්නා සීලයක් රැක්කත් භාවනාවක් කරත් කවර හෝ කුසලයක් කරන වෙලාවේදී හිතේ සිදුවෙන ක්‍රියාකාරී දෙකක් එකවර සිදුවෙනවා. ඒ කියන්නේ හිතේ අඳුර නැතිවීම හිතේ එළිය පැතිරීම. හිතේ එළිය පැතිරෙන අර්ථයෙන් තමයි පින කියන්නේ. හිතේ අඳුර නැති වෙන අර්ථයෙන් තමයි කුසලී කියන්නේ. එළිය පැතිරෙනවා කියන්නේ හදයන් පුනා තීතේ පුඤ්ඤ. ඒ කියන්නේ චිත්ත සංතානයටයි හදේ කියලා කියන්නේ. ඔය හදේ කියන ගණන් බොහෝ දිනාගෙන දැන් කියනවා මති මතාන්තරයක්. හදේ කියන්නේ හිත පවත්නා ස්ථානයේදී කියලා සමහර කෙනෙක් සැක කරන එක මොලේ කියනවා කියලා. නමුත් මේ මොලයක් හැතුනේ නැහැ ප්‍රතිසන්දි ගන්න වෙලාවේ. ප්‍රතිසන්දි ගන්න වෙලාවේ හදේ වස්තුවේ තමයි ඇති උනේ. ඒකට ඉන්න වස්තු දශක රූප කලාපේ කියලා. ඒ හිසේ ඇති මේ මොලයෙන් කියන කොටස ඇති උනේ ඊට පසුයි. නමුත් මේ දෙල්ලෙන් උඩ තියෙන මොලිය කියන කොටසේ තමයි අපි ඉඳුරන් පහක්ම වැඩ කරන්නේ. චක්කු සෝතේ ඝාන ජීවහා කාය. ඒ සියල්ලම වැඩ කරන්නේ සිතේ හරියට කාර්යාලය වගේ. නමුත් හෘදේ වස්තුවේ තමයි හිත උපදින්නේ පවතින්නේ. ඒ හෘදේ වස්තුවේ උපදින නිසාම තමයි ඒ වස්තු රූපේට හදයන් කියන්නේ. හදයන් කියන නම නියම වශයෙන් අයිති වෙන්නේ සිතටයි. සිතට නම් 10ක් තියෙනවා. චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඥානං විඥානකන්‍දෝ සංඥා මනෝ විඥාන ධාතු. එහෙම නම් 10ක් තියෙනවා. ඒ නම් 10 කියන්නේ සිතේ ක්‍රියාකාරී අර්ථයන් අනුවයි. හැම දෙයකටම භාග්‍යතුන් වහන්සේ නම් භාවිතා කළ කෙනෙක් ක්‍රියාකාරීකම් අනුවයි. ඒ ක්‍රියාකාරීකම් 10ක් හිතේ පවත්නා ගමින් එකම හිතට ওই නම් 10 පාවිච්චි වෙනවා. එයින් හදයන් කියන්නේ අදහස් ධර්මවා කියන අර්ථයයි. එතකොට හදයන් කියන්නේ චිත්තයේ පවත්නා වස්තු රූපයේද කියනවා හදේ මාංශ පින්දේ නැත්නම් හුරුද වස්තු රූපය. එතකොට මේ හුරුද වස්තු රූපය ඇසුරු කරගෙනයි මේ සිත උපදින්නේ පවතින්නේ. මේ හුරුද වස්තු රූපය පිරිසුදු කරනවා නැත්නම් හුරුද වස්තුවේ පවත්නා සිත පිරිසුදු කරනවා කියන අර්ථයයි හදයන් පෙන පුණාතියති කියන්නේ. පුණාති කියන්නේ ප්‍රිය පිනවීම නෙමේ පිරිසුදු වීමයි. පිනවීම කියුවොත් ඒක අකුසල පැත්තේ තියෙන අපිනවීම. නමුත් මෙතන පිනවීම නෙමෙයි පිරිසුදු වීමයි පුණාපිය කියන වචنين කියන්නේ. ඒකට පවණේ කියන ධාතුවෙන් තමයි පුණාති කියලා පදේ හැදුනේ. එතකොට ඒ කියන්නේ පවිත්‍රාර්ථයේ පූ ධාතුවෙන් පරව ඤප්‍රත්‍ය වෙලයි පුඤ්ඤේ කියලා පදයක් හැදුනේ. ඒක නියමාර්ථයේ පවිත්‍ර බව. හිත පිරිසුදු වෙන බව තමයි හිතේ ආලෝකය. මොකද්ද? අපි දානයක් දෙන වෙලාව ගැන හිතුවොත් ඒ වෙලාව මේ දානයේ දෙන සිවේ සිත් පරම්පරාවේම කුසල් සිත්වල පවතිනවා. සෝබන ඡායසික ධර්ම රාශිය. ඒ කියන්නේ සෝබන සාධාන ඡායසික ධර්ම 19 ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ 20ක්. ඊළඟට අනි සමාන නමින් ඡායසික ධර්ම 13කුත් එක 33ක් පවතිනවා. සමාත මෛත්‍රියේ සාගත කරුණා මුදිතා සාගත සිත් 15ක් තව ඡායසික එකක් හෝ වැඩි වෙනවා. එතකොට ඒ ඔක්කොම සෝබනයි මේ වෙලාවේ. ඒ සෝබන ඡායසිකයන් බොහොම ප්‍රසන්නයි. ආලෝකය මේ ඉරපායන වගේ එළියක් හිටෙට. එනිසා ඒකට කියනවා පුඤ්ඤං කියලා පින කියලා. ඔයගේ මේ සෝබන ඡායසිකයන් හිතේ පහළ වෙන නිසාම හිතේ අසෝබන ඡායසිකයන් ඔක්කොම යටපත් වෙනවා. ඒ කියන්නේ අකුසල ඡායසික 14ක් වෙන එකක්වත් පහළ වෙන්නේ නැතුව ඒව හැංගෙනවා. ඒව යටපත් වෙනවා. දැන් මේ ඉරපාන වෙලාවේ අඳුරක් නැතුව වගේ. ඒ නිසා ඒකට කියනවා කුසලං කුසලං කියලා. තවත් ඔහුගේ කුසල කියන වචනේ තවත් විශේෂ තේරුමක් තියෙනවා. කුසල කියන එකේ තේරුම තමයි කෝසල සම්මුතත්තේන කුසලං නුවණින් අට ගන්නා ලද අර්ථයෙන් මේකට කුසල කියනවා. ඒ කුසල කියන වචනේ එවිදී අර්ථ හතරක් තියෙනවා. ආරෝග්‍යත් අනවජ්ජත් හිතපාකටතෝ තත කෝසල සම්මුතත්තේන කුසලංති පෞච්චති. ආරෝග්‍ය බවක් කුසල කියන අර්ථයෙන් හඳුන්වනවා. අනවජ්ජාර්ථයෙන් කුසල කියන පදේ හඳුන්වනවා. ඉෂ්ඨ විපාක ගෙන දෙන අර්ථයෙන් කුසල කියලා හඳුන්වනවා. ප්‍රඥාවෙන් උපදනා බැවින් කුසල කියලා හඳුන්වනවා. කෝසල්ල කියන්නේ ප්‍රඥාවට නමක්. කෝසල්ල කියන්නේ ප්‍රඥාවට නමක් බැවින් ප්‍රඥාවෙන් හටගත් දේ නිසා කුසලම් කියනවා. එතකොට ඒක තවත් විශේෂ අර්ථයක් වෙනවා. එනිසා සමහර කෙනෙක් කියන්නේ මේ සුගතිය දෙව්ලොවට බමලොවට මනුලොවට යන්න රැස්කරන දේ පිනයි නිවන් දකින්නේ කුසලයයි. එහෙම ભેදයක් මෙහි ඇත්තේ නැහැ. මේ තියෙන්නේ ඒ ભેදේ හඳුන්වන්නේ වත්තගාමිනී විවත්තගාමිනී කියන වචන දෙකෙන් පමණයි. වත්තගාමිනී කියන්නේ සංසාරයේ සැපගෙන දෙන්නා වූ කුසල කර්ම. විවත්තගාමිනී කියන්නේ නිවනට පමුණවන්නා වූ කුසල ධර්ම. එතකොට මේ අනුව එක් අතිරේක මේ මිනිස්සයක් අපි මේ කතා කරමින් ඉන්නේ. එතකොට සාරවත්යන් වහන්සේ මෙහිදී දේශනා කොට වදාළේ තමන් තමන් කරගන්නා වූ කුසලයේ පින තම තමාට සිතූ පැතූ සම්පත් ගෙන දීමට සමර්ථ වෙනවා. එනිසා සෑම දෙනා විසින්ම නොබියව දැන් ඇති කියලා හිතන්නේ නැතුව ජීවිතාන්තයේ දක්වා වැඩි වැඩියෙන් හිත පිරිසුදු වීමේ කුසල රැස්පත් ඇති යුතුයි කියන අනුශාසනාවයි සාරවත්යන් වහන්සේ දේශනා කොට වදාළේ. ඉතින් ඒ අනුව සලක බැලීමේදී එවැනි නැනවත් අය පෙර ජාති ජාතීන් ඉදී නිවන් සුව පතාගෙන කුසල රැස් කරන ඒ ඇත්තු ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවනට පත්වීති දෙනවා. අපේ සර්වඥන් වහන්සේද විෂයාසංඛ කල්පලක්ෂයක සිට මනෝ ප්‍රනිධාන වා ප්‍රනිධාන මහා ප්‍රනිධාන කිය තුන් ආකාරයකින් බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා මීටාරුදු 2630කුත් මාස දෙකකුත් දින 24කට පෙර මෞකුස පරිසන්දි ගත්තා. එවාගෙම 2629 වසරෙකුත් මාස 4කුත් දින 24කට පෙර උන්වහන්සේ මෞකුසෙන් බිහිවි ලුම්බිනි සාලවනෝද්‍යානයේදී උත්පත්ති මංගල්‍යයට පත් වුණා. මෙයින් අවුරුදු 2594කුත් මාස 4කුත් දින 24කට පෙර උන්වහන්සේ බෝමුලාරා වැඩ ඉඳගෙන ලෞතුරා බුදු වුණා. අවුරුදු 45ක් ලොවට දහම් වැසි වැස්සෙව්වා. සූවිසි අසංකේයයේ 9,60,00,000 දෙන අමා මහ නිවන් පුර පැමිණෙව්වා. තමන් වහන්සේ 45 වසරකින් කියන්නේ පරමාස වශයෙන් අවුරුදු 80කින් පිරිනිවෙන බැවින් අනාගතයේ 15 පුණ්‍යවන්තයන්ට උපකාර වුණු පිණිස අදිෂ්ඨාන බල පිහිටුවාගෙන මානෙල් මා සුවඳ විහිදෙන ශ්‍රීමුඛ පත්මයෙන් සුදු බුදුරැස් විහිදෙන දළදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්ම ස්වරයෙන් සුවාසෝ දහසක් ධර්මස්කන්ධේ දේශනා කොට වදාලා. තමන් වහන්සේ ආශ්‍යාගේ කෙළවර දසදහසක් ලෝකධාතු ඒකාලෝක කළ මිනිපාණයක් නිමියන්නාසේ අනුපාදිශේෂ පරිනිර්වාණය නිවන් පුර වැඩියා. එසේ නමුත් ධාතු පරිනිර්වාණය දක්වා බුදු බලයේ බුදු මහිමයේ ස්ථාවරව පවතින හැටි උන්වහන්සේ පහදා දේශනා කළ තියෙනවා. සහතන් වහන්සේලාද ආයුෂාගේ කෙළවර පිරිනිවුණා. ආර්යයන් වහන්සේලා සුගති පරායන වුණා. සෙසු ජනතාව සුවකී කර්මාරූපෝ මේ පරලෝ ගියා. කාලයාගේ හැමමින් විහාරස්ථාන රාජධානි උයන්පකුණු මාලිගා සියල්ල නෂ්ටාවශේෂ වුණා. මේ වාගේ කල්පස්ථානි වූ ඉරහඳ තාරකා මහා පෘථුවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තුත් ගෙවල් දොරවල් ඉර කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තුත් කෑමින් බීමින් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලත් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මත් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙමින් නැති වෙමින් යන බැවින් අනිත්‍යයි. සිඳෙමින් විඳෙමින් ඇතිවෙමින් නැතිවෙමින් නිරතුරු පෙළපෙළි පවත්නා බැවින් දුක්ඛයි. කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් හා අසාර නිස්සාර බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ සියලුම සංස්කාර ධර්ම පීලන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරි සත්‍යයි. මේ දුක දැවි කෙනෙක් මම පානවා නෙමෙයි, ඉබේ හට ගන්නවා නෙමෙයි. ආයෝහන නිදාන සංයෝග පලිබෝධාර්ථයෙන් යුක්ත පූර්ව භව තෘෂ්ණාවෙන් හටගන්නේ ඒ තෘෂ්ණාව දුක්ඛ සමුදයරි සත්‍යයි. ඒ දෙකම නැති අසංකත ධාතු නිර්වාණ ධාතුව නිස්සාරණ විවේක අසංකත අමතාර්ථයෙන් සමන්විත බැවින් දුක්ඛ නිරෝධාරි සත්‍යයි. ඒ දුක්ඛ නිරෝධාරි සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස වැඩි යුතු වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිඥාන හේතු දස්සන අධිපත්‍යාර්ථයෙන් සමන්විත බැවින් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා අති දීර්ඝ කාලයක් තිස්සේ පුරණ ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ඥාන භාවයෙන් පාරමිතාන භාවයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර සාන්ත අමා මහ නිවනට වැඩියා. සතර දුක් තරණය කොට කෙලෙස් ගිනිවැල් නිවා සාන්ත නිවනින් සැනසේ වදාළේ සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර්ය උත්තමාංග නමස්කාරී වේවා. අප විසින් රැස්පත් කරගන්නා ලැබෙන සෑම කුසලයක්ම අපටද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයන් දස පාරමී ධර්මයන් මුදුන්පත් වීම පිණිස හේතු වේවා. ප්‍රාර්ථනා කරන බෝධි ඥාන වලින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානුශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-47-15 077-60-40-160 දුරකථන අංක මගින්ද 071-80-27-197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දාණයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සුදුල ගුවන් විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සුත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවර්ගය.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන්විදුලිය සමගයි.
1: සුදුල ගුවන්විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියන දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්නටය.

සුවඳ පැන් ඉසීමේ ආනිසංස. විපස්සේ බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරු කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සේ බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පිය කියන ස්වාමින් වහන්සේ

කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත වූ සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට මාර්ගයේ දෙපසට සද්ධාවෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සද්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පින්වතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝකීය නම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුවෝ එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුවෝ සුවඳ පැන් කලයක් ගෙනමිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි, මුලින් සඳහන් කළ ආදී වශයෙන් මානිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ළඟමින් කිසිම කරදරයකින් බාධාවකින් ශෝකයකින් ලතවීමකින් තොරව ජීවත්වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනවා. ඊට අමතරව පින්වතුනි, අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දෙය බොහෝ පිරිසිදුවට පූජා කළ යුතුය. පිරිසිදුවට ගෞරවයෙන්

පින්වත පව් කරන්නා මෙලවත් තැවෙනවා. ඒ වගේම පරලවත් තැවෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන්විදුලිය සමගයි.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්තිය උදා කරගන්න
1: රැඳී සිටින්නේ.
2: සුදිල ගුවන් විදුලියයි.

පින්වත පව් කරන්න මෙලවත් ලැබෙනවා. ඒ වගේම පරලවත් ලැබෙනවා. මෙලව පරලව දෙලවම ලැබෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ලැබෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකව

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය.

පින්වත කවරෙක් මේ ආත්මභාවයේ නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගෝ.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවි වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වගේ.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සොතිර කුවන් පෙතලිය.

0: සුදිලකුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වග්ගය.

0: නියකපන අවිපිදීමේ විපාක පහ. නියකපන අවිපිදීමේ විපාක පහක් පිළිබඳව පිළින්ද වච්ච අපදානයට අනුව මෙහෙම සඳහන් වෙනවා. බොහෝ දැසිදස්සං ලැබෙනවා. ගව අශ්ව සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන්ද ලැබෙනවා. මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙන්නේ පින්වතුනි නියකපන අවි පූජා කිරීමේ ආනිසංස වශයෙන්. බොහෝ දැසිදස්සන් ලැබෙනවා. ගව අශ් ආදී සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන් ලැබෙනවා. තමන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන මහා ආනිසංස සමුදායක් මේ පුංචි දෙයක් පූජා කිරීමෙන් ලැබෙන බව සඳහන් වෙනවා. එනිසා ඔබත් සිත සකස් කරගෙන පූජා කරන්න. එහි ආනිසංස සංසාරයට එකතු කරගන්නට පුළුවන්.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්සුරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලි ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්සුරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය.

ආසිවලට ගන්නත් බෑ, ආසිවලට දෙන්නත් බෑ. මනුස්සකම මිනිස්සුනි, කාසිවාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ. මනුස්සකම මිනිස්සුනි, කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ. මනුස්සකම මිනිස්සුනි, කාසිවාසි ඇති අය ළඟ.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත
1: වග්ගය. උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය පුප්පවක්කෝ.

0: එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ත්‍යාදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මෙ සද්ධර්මය ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධ
1: වන්නේ.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි ධම්මපදය යමක.

0: සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිල කුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යම

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වක්කය.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: සුදි ලගුවන් විදිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: කාරුණික පින්වතුනි, පුංචි බණපදයකින් ජීවිතේ පෝෂණය කරගන්න, ඒකාත්මික වන්න මේ උතුම් දහම් පදය ශ්‍රවණය කරන්නට. කේලම් කීමේ බරපතලකම කොයිතරම් සසරට බලපානවද? සමහර වෙලාවට ඔබ ඔබේ ජීවිතයෙන් මෙය දැන හෝ නොදැන සිදු කරගෙන ඇති. මේ පුංචි බණපදය අහලා ඒ ක්‍රියාවෙන් පින්වතුනි ඔබ අත්මිදෙන්න උත්සාහවන්ත වෙන්න. නාරද හාමුදුරුව එක දවසක් සමවස්සුවේ වැඩ සිටිනකොට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මේ ප්‍රේතයාගේ නම පූතිමුඛ ප්‍රේතයා. පින්වතුනි, මේ ප්‍රේතයාගේ ශරීරය දෙවියෙකුගේ වගේ ඉතාම ලස්සන රන්වන් පාටින් බැබලෙනවා. නමුත් පින්වතුනි, මුඛය ඇරියහම, කට ඇරියහම ඈතට විශාල දුඟදක් හමනවා. මහා ගඳක් විහිදෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, මුඛය පුරාම හැම තැනින්ම පණුව විදගෙන මේ මුඛය කනවා. මේ කාරණාව දැක්ක නාරද හාමුදුරුව මේ ප්‍රේතයාගෙන්ම විමසනවා, මේ තරම් ලස්සන රූපයක් ලබා ගන්නත්, ඒ වගේ මේ තරම් දුගඳ හමන මුඛයක් ලබා ගන්නත්, ඒ මුඛය තුල පණුව මුඛය අනුභව කරන්නත්, මුඛය කන්නටත් මොකද්ද කරපු මහා අකුසල කර්මය කියලා. මේ ප්‍රේතයා විසින්ම පිළිතුරු දෙනවා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදු සසුනේ මම භික්ෂුවක් බවට පත් වෙලා සිටියා. ඒ භික්ෂුවක් බවට පත් වෙලා ඉන්න කාලේ කායික සුවයෙන් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරගෙන කය සංවර කරගෙන මම කටයුතු කරපු හේතුවෙන් ඒ පිනින් මට මේ තරම් ලස්සන රූපයක්, රන්වන් පාට ශරීරයක් ලැබුණ කියලා. එහෙම පිළිතුරු දීන පින්වතුනි, මුඛයෙන් පණුව වැගිරෙන කටක් ලබා ගන්නට මහා අකුසල කර්මයක් කරා. ඒ අකුසල කර්මය තමයි ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා පිළිබඳව මම කේලම් කීම සිද්ධ කරා. සමගියෙන් හිටපු භික්ෂූන් වහන්සේලා දෙනමක් අසමගි කරා මම කේලමක් කියලා. අන්න ඒ විපාකය නිසා තමයි මට මේ මහා විපත සිදු වුණේ. පින්වතුනි, ඔබට මේ පැහැදිලි කරේ ඔබේ ජීවිතේනුත් ඔබ දැන හෝ නොදැන මේ ක්‍රියාව බොහෝමයක් සිදු කරලා තිබෙන්න පුළුවන්. එනිසා ඒ අවබෝධ කරගන්න සංසාරයට ඒ ක්‍රියාව

0: පින්වතුනි, දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සිදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

තමන්ගේ ඉසගිනිගත් අයකු එම ගින්න නිවාදමන්නට උත්සාහ ගන්නාසේ පින් කිරීමට මදකුත් පමාන් නොවිය යුතුය. මේ සංසාරය අත් නොහැර යන්නා වූ අනන්ත වූ දුක් රාසිය අත්හැර දැමීම සඳහා වෙනත් විශේෂ උපදේශයක් කොයින්ද?

හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්.

අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්නේ

අර්ථය සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුද්ධි ලඝුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

සෙලදනාතුම ආරාධනා කරන්න කැමති සතිය දිනවල පස්වරු දෙකී සිට හතර දක්වා සුදිල රේඩියෝ .lk ඔස්සේ විකාශය වන මියුරු හින්දි කීතාවලියත් සමගින් එකතු වන්නට කියලා හින්දි සිනමාවේ දැවැන්ත චරිත ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූප රාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙන ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රසවිඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා.

0: සුවඳ පැන් ඉසීමේ ආනිසංස. විපස්සේ බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සේ බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පිය කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයේ දෙපසට සද්ධාමෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සද්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පින්වතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝකීය නම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුව එක ආත්ම භාවයකදී පින්වත්නි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට උන පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට උන බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුව සුවඳ පැන් කලයක් ගෙනවිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි, මුලින් සඳහන් කළ ආදී වශයෙන් ආනිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ලබමින් කිසිම කරදරයකින් බාධාවකින් ශෝකයකින් ලතවීමකින් තොරව ජීවත්වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනව. ඊට අමතරව පින්වතුනි, අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දෙය බොහොම පිරිසිදුවට පූජා කළ යුතුය. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කළ යුතුය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයක්. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දඹ බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුදිලි ගුවන් විදුලියේ

පින්වත පව් කරන්නා මෙලවත් ලැබෙනවා. ඒ වගේම පරලවත් ලැබෙනවා. මෙලව පරලව දෙලොවම ලැබෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ලැබෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බිය වී පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක වන්නේ.

ප්‍රාණඝාතාදි පස්පව් කොට මෙලව ශෝකීව පරලව අපායට ගොස් අනේක වූ දුක් විඳින්නේ නොමැතිව මේ මිනිස් ලෝකයේ මිනිස් ආත්මභාවයක් ලද මොහොතේ ගතසිත යහපතකටම

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකල්ප

දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යම

යාළුවනේ දිනපතා පස්වරු පහේ සිට පස්වරු හය දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය
1: සුදිල ගුවන්විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව. පින්වතුනි, බෝධිරාජ කුමාරයා ඉතාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය, මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතරා බුදුහාමුදුර මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනව කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුවෝ වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි පාවඩේ ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතරා බුදුහාමුදුරුව කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුපත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර, එවගේ පුංචි පක්ෂීන්, ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම, බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. එනිසා පින්වතුනි, ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න, එබඳු දෙයක් සිදු කරලා තිබුණොත්, එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත්, පින්වතුනි, මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං, ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදය වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත්, කොයිතරම් ධනධාන්‍ය සම්පත් භවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.

නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමගයි. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සුදිල ගුවන්විදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදාකරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකථික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදිල ගුවන්විදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ටානාවීරමනී සික්කාපදං සමාධයාමි. තිසරණීන සද්ධිං පංචසීලං ධම්මං සාදුකං.

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදේ පල කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sadahasitin yuttava sakas karagattāvu pūjā dravyan pudu peraherin budu pudu sandaha chaiti rājānan vahanseṭa bodhin vahanseṭa buddha pratimā vahanse abiyasa 820 budurajānan vahanseḷā abiyasa mallāsana mata tæmpat kalāvu mal pahang suwanda dun dæhat gilan pasa bihit baḍu ādiyū pudu pūjāvan 8 pirikara ādī pudu pūjāvan තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා විත්වා 820 බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා විත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්න.

0: සාදු.
1: අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

Yang jaya sumayang හැම දිනාම මා කීවාට පසුව මෙහිම කියන්න.

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදුගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදිපෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණයන් සිහිපත් කරමු. උතුම් බුදුගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යදෘෂ්ටික දෙවියන් දතරාෂ්ඨ විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත්ති උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 98ක් රෝග 99ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: රූපවන් බෙදලිය.
1: ඉන්දිකට පූජා කිරීමේ විපාක. විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ සුචිදායක නමින් හාමුදුරු කෙනෙක් වැඩ සිටියා. එක දවසක් සුචිදායක ස්වාමින් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට ඉන්දිකට පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් හත්වාරයක් සක්විති රජ ලැබුණා. පිනින්දවත් චපදානයට අනුව මෙන්න මේ ආකාරයෙන් විපාකද ලැබී තිබෙනවා. කුකුස් සිඳලීමේ ශක්තිය ලැබීම, ඒ කියන්නේ සැකය නැති කිරීමේ හැකියාව ඇතිවීම, විශිෂ්ට වූ රූප සම්පත්තියක් ලැබී කටයුතු කිරීම, බොහෝ භවභෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, තීක්ෂණ නුවණක් ඇත්තෙකු බවට පත්වීම, ගැඹුරු වූ සියුම් වූ ධර්ම කරුණු කාරණා වහා වටහාගෙන ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇත්තෙකු බවට පත්වෙනවා. ඉඳිකට පූජා කිරීමේ ආනිසංස වශයෙන් ඔබ ඒ පුංචි දෙය පූජා කරනවා ඇති. නමුදු ඔබෙහි ආනිසංස නොදන්නවා ඇති. නොදන්න ආනිසංස දැනගත් මොහොතේද පින්වතුනි ඔබ හැබැයි සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ උතුම් පූජාව සිදු කරන්න. අන්න එවිට ඔබට මේ කියන ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. නිර්වාණ අවබෝධය ලැබෙන තෙක් අපි මේ සංසාරයේ ගමන් කරනවා. ධර්මය අවබෝධ වෙන තෙක් මේ සංසාරයේ අපි ගමන් කරනවා. අන්න ඒ උපදින ආත්ම භාවයන්වල අපිට මේ කියන ආනිසංස ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් පින්වතුනි අපිට මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන්. එනිසා ඔබ පූජා කරන දේ ඔබේ සිත තුල සකස් කරගෙන පූජා කරන්න. ඔබට හි ආනිසංස ලබා ගන්නට පුළුවන්.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

මග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස්ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවක්
1: සුදිලි ගුවන් විදුලියයි.

ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියන දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්නටය.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපුර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රිය කරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

1960 61 වසරේ වේදිකාගත වූ නරිබෑනා වේදිකා නාට්‍යයෙන් ගීතයක් රසවිඳීමටයි මේ සූදානම් වන්නේ. නරිබෑනා වේදිකා නාට්‍යය ජාති කුල ගොත් වයස් භේදයකින් තොරව මුළු මහත් ජනතාවකේම හදවතේ ලැබුම්ගත් සරල නාට්‍යයක් බවට පත් වුණා. මේ කතන්දරේ ඔබ අප කවුරුත් දන්නවා. දයානන්ද ගුණවර්ධනයන් මෙම නාට්‍යය නිදහස් රීතියක් අනුගමනය කරමින් රචනා කළා. දයානන්ද ගුණවර්ධනයන්ගේ ගීත සංකල්පනාවන් මේ නාට්‍යය සඳහා බෙහෙවින්ම ජනප්‍රිය වීම කෙරෙහි බලපෑවා. කුමටද සුබනියේ කඳුළු සලන්නේ ගීතය තමයි අපි රසවිඳීමට සූදානම් වන්නේ. ගීතය ආරම්භ කර ඇත්තේ මොනරිදු සෞද පානුව. මේ ගීතයේ කවිතා ගුණය මහත් ඉහලින් අන්තර්ගත වෙලා තිබෙනවා. ගීතයේ බස්වහර ප්‍රතිභාපූර්ණ කවියෙකු විසින් හසුරවා තිබෙන ආකාරය අපට මේ ගීතය අහන විට මොනවට පැහැදිලි වෙනවද? දයානන්ද ගුණවර්ධනයන් සාම්ප්‍රදායික ගීත රචකයෙකු නොවි. ඔහු ඔහුගේම නාට්‍යවලට අපූරු ආකාරයෙන් ගීත රචනා කළා. හොඳයි, එහෙමනම් 1961 වසරේ වේදිකාගත වූ නරිබෑනා වේදිකා නාට්‍යයෙන් මියුරු ජනප්‍රිය මා උපුටාගත් එම ගීතය අපි දැන් සුභාවිත ගී රසවිඳිමු තුලින් ශ්‍රවණය කරමු. ගීපද රචනය දයානන්ද ගුණවර්ධනයන්, තනු නිර්මාණය සෝමදාස ඇල්විටිගල මහතා, ගීතයේ මුල් ගායනය ආචාර්ය සල්මන් පොන්සේකා.

ඔබ 1900 හැටේ වර්ෂයට කැඳවාගෙන යන්නයි මේ සූදානම. 1960 වර්ෂයේ මාර්තු 30 වෙනිදා තිරගත වුණා සංදේශය සිංහල චිත්‍රපටිය. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කළේ කේ ගුණරත්නම්, අධ්‍යක්ෂණය කළේ සිනමා මහගත්කරු ලෙස්ටර් ජේම් පීරිස් ෂූරින්, කැමරාකරණය විලි බ්ලේක්, සංස්කරණය කළා ටයිටස් ත්‍රොතවත්තයන්, ගීතනු නිර්මාණය කළා සංදේශය චිත්‍රපටියට සුනිල් ශාන්ත, සංගීත සංයෝජනය සංගීත අධ්‍යක්ෂණය ආර් මුත්තුසාමි මහත්මයා, ගීපදමාලාව අරිසිං අහුබුදු සූරීන්. සංදේශය චිත්‍රපටියෙන් ඉතාම ජනප්‍රිය ගීතයක් තමයි මීළඟට මේ ප්‍රචාරය වන්නේ.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: නියකපන අවිපිදීමේ විපාක පහ. නියකපන අවිපිදීමේ විපාක පහක් පිළිබඳව පිළින්දවච්ච අපදානයට අනුව මෙහෙම සඳහන් වෙනවා. බොහෝ දැසිදස්සං ලැබෙනවා. ගව අශ්ව සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන්ද ලැබෙනවා. මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙන්නේ පින්වතුනි, නියකපන අවි පූජා කිරීමේ ආනිසංස වශයෙන්. බොහෝ දැසිදස්සන් ලැබෙනවා. ගව අශ්ව ආදී සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන් ලැබෙනවා. තමන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන මහා ආනිසංස සමුදායක් මේ පුංචි දෙයක් පූජා කිරීමෙන් ලැබෙන බව සඳහන් වෙනවා. එනිසා ඔබත් සිත සකස් කරගෙන පූජා කරන්න. එහි ආනිසංස සංසාරයට එකතු කරගන්නට පුළුවන්.
1: සුදු ලඟුවන් බුද්ධිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ web adaviyata

0: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංස දායකයි මහා බලගතුයි. සදහැවත් පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී.

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: කුජ්ජුත්තරා දාසියක් වීමට හේතුව. පින්වතුනි, කුජ්ජුත්තරා මේ දාසිය බොහෝ ධර්ම කතික දාසියක් බවට පත් වෙලා සිටියා. කාන්තාවක් බවට පත් වුණා. නමුත් ඇය ආත්මභාව 500ක් පුරාවට දාසියක් වීමට පුංචි අකුසල කර්මයක් කරගත්තා. ඒ අකුසල කර්මයේ කුමක්ද? සමහර වෙලාවට එය ඔබ නොසිතා, ඔබ එහි තිබෙන බරපතලකම නොදැන සිදු කරගන්නට පුළුවන්. ඇය එක දවසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටු දියණියක් වෙලා ඉපදුනා. මේ සිටු දියණියට රහත් සාමණේර තෙරණියක් සිටියා. ඇය සමග බොහෝම ලෙංගතුභාවයෙන් තමයි මේ රහත් සාමණේර තෙරණිය සිටියේ. එක දවසක් සිටුමාලිගාවට මේ රහත් සාමණේර තෙරණිය වැඩම කළා. වැඩම කරාම මේ සිටු දියණිය කියනවා, අන්න අතන තියෙන මගේ රන් ආභරණය අනේ මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා. අර මේස උඩ තියෙන මගේ රත්තරන් ආභරණය මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා අර රහත් මෙහෙණින් වහන්සේට කීවා. ඒ රහත් මෙහෙණින් වහන්සේ ඒ ගෙනල්ල දුන්නා. අන්න ඒ රහත් මෙහෙණින් වහන්සේට කියලා ඒ කාරණාව සිදු කරගත්ත හේතුවෙන් තමයි පින්වතුනි ආත්මභාව 500ක් ඇයට දාසකම් සිදු කරන්නට, වැඩකාරකම් සිදු කරන්නට සිදු වුණු මහා අකුසල කර්මය. ඔබේ ජීවිතේනුත් ඔබ සමහර වෙලාවට පන්සලට ගියහම, වෙහෙරට ගියහම භික්ෂූන් වහන්සේට අණ කරලා භික්ෂූන් වහන්සේගෙන් එහෙම දෙයක්, එහෙම වැඩක්, යම් කිසි දෙයක් සිදු කරගන්නට උත්සාහවන්ත වෙන්නට පුළුවන්. ඔබ සමහර වෙලාවට එහෙම සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. පින්වතුනි, එහි මෙහි සඳහන් වන ආකාරයට මහා අකුසල කර්මයක් සිදුවන බව අවබෝධයේ තබාගෙන ක්‍රියා කරන්න. තෙරුවන් සරණයි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

උන්වහන්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සොතිර කුවන් පෙතලියා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සෛනයේ බැතිර සිටින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.